කෝසීස් නිවායු කෝබුත්තානක පූජත හැපාස කෝමරතාන්ක පූජනතහයෝ කූර්ක්‍රයා උරජයවන් සවිහි ජාග ශ්‍රීපගෝ ආනකෝ පෙහෙදනම් පායු